0: එංහා 741 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: අගුණමෙන්ගේ ප්‍රෝග්‍රෑම් තම හම්ජිෆා වගතුන් දෙන් ඉවිවඩනවානේ කීරිත කරුවන් කියවුම් මේද ඉවිවඩනවානේ සූරතු තවබාගේ අශාරවණ ආයතුම් පශායකින් ඒ සූරතුගේ 40 එවවන ආයතුගේ නියදා

අල්ලාහම් මෙනුයි තියබෑමිහුන් අලුකන් නුකරා හුෂිකමෙ හම කෂරුම් වේන් දෙනුයි දුවහිග්ග අජාබත්තිය බෑමිහුන් නාමෙදු තිමං කලේ ෆානු බිරිෆුළු ගනේ.

0: බන්නමුන් ගෙන්දවී එකලේග ෆානුව කෝමග මීහුන් කුරේ බොඩුන්ගේ බයකු එකලේග ෆානුග අරිහුන් ලාෆා හිඟජ්ජ කොම්ම ෆහරක් එකලේග ෆානම් මලාමෑ කුරේ එකලේග ෆානු විදාළුවේ තියබෑ මීහුන් තිමම් මෙන්න මලාමෑ කුරානම තියබෑ මීහුන් මලාමෑ කුරා ෆදෙන් හම කෂවරුම් තිමම් මෙම් වෙස් තියබෑ මීහුන්නම් මලාමෑ කුරානමේ
1: فسوف

රක්ඛාතිර කුරානේ ෆර්බදේක තිමං අරාෆා හුසීමෙ එකලේග ෆානු විදාළුවි අල්ලාහුගේ අමරු ෆුලුම් එබහි අල්ලාහුගේ අසාබුන් රක්ඛාතිර කුරානේ ෆරාතේ එකලාග රහමල් ලෙබ්වි මීහකම් මෙන්වි මෙදකු නෙතේ අදි එද බෆා කලුන්ගේ දෙමෙදුගා රාළු හොරසලියේ අදි ගරල් කුරවි මීහුන්ගේ තෙරෙන් එ දරි කලුන් වියේ.

0: குபா, அண்டர் த வயலட் மூன்.
1: ಸಮಾಲ್ಕಂದೆವಂತು
2: ದೇ ಸಮಾಲು ಕಂದೆಂದೋ ಹಿಂಗ ಮಜೆ ಹಿರಾಗೆ ಮುಳವೇತೋ ಅಳಗೊಂಡಕ್ಕೆ ಅಳಗೊಂಡಕ್ಕೆ ಇವತ್ತು ಹಿಂಗ ಮಜೆ ಚಸ್ತಾಲಂ ಕಂತ ಕುರುಮಕ್ಕೆ ಏದೆ ಅಮಿಲ್ಲ ನಷ್ಟ ಅದೇ ತೆರೆಗ ಅಮ್ಮನ ನಷ್ಟ ಬರಬಡ ದೇವೆ ಪರವಾಯಿ ಹಿಂಗ ಮಜೆ ಹುಮಕಿ ಹಿಂಗ ಮಜೆ ಕಂತ ತ ಕುರುಮಕ್ಕೆ
0: ಏಮೆ ಕೊಂಕಾ ಕಮ್ಮತಿ
1: ಕಾಲ್ ಕಂತ ತ ಕೆತ್ತದೆ
2: ದೆನ್ ಅಳಗೊಂಡ ಕುರಾ ಕಂತ ಕಕಿದೆ ನಮಾದು ಕೋ ಜಿಕುರು ಕೊಲ್ಲ ಹಿಂದನಾ ವೀರುಗೆ ಜಿಕುರು ಕಿಯಾಲವೇತೋ ಬಲಂ ಕೊಮ್ಮೆನೆ ಹದಾ ಹೊವೆಸಿಂಗೆ ನಷ್ಟಾಣಿ ಗೊತ್ತ ಹುರುಮಟ್ಟಕ ಮೀಹುನ್ ತೆರೆಯಣ್ಣೆ ಕುಮೇಲ ಎಹೆಮ್ ಮೀಹುನ್ ನಾ ವಾಹಕ ದಕ್ಕಾಲ ಎಹೆಮ್ ಮೀಹುನ್ಗೆ ಹಾಲ ಬಲಾಲ ದೆಂಗ್ ಮೀ ಕಸರತ್ ಏಕಿಯಾ ಕಂತವ್ಯಸ್ತೆ ಕೊಲ್ಲೆವುಣಿ ಏಕಂಕಮಗೆ ಸಾಪು ಬಿಸ್ ಅಳುಗಂಡ ಬರ ಹಿಂಗ ಮಜೆ ಹೊಂದಿಬೇ ಕಮಿಗೆ ಹಿಂಗೆ ದೆನ್ ಆಯಿಲಾ ತೆರೆಗ ಒಣ್ಣ ಎಬ್ಬಾವಂತಕಮ ಎಕುವೆರಿಕ ಏಕಂಕಂ ಬಿಸ್ ಮೀ ಏಕಂ ಪಂಡುವೆಗೆ ಹಲಾಕುವೆಗೆ ದಿಯಾ ನೋದಿ ಹಿಫೆಹೆಟ್ಟಮಕಿ ವೆಸ್ಟೆ ನಿಸಾಲ ಕಬ್ಬುಣಂಜ ಮೀಹಕ ದುನಿಯೆಗ ಲಿಬೇನೆ ಎಮ್ಮೆ ಬೊಡು ಹಿಂಗ ಹಿದ್ದತಿಕಮಕ ವಾಣೆ ಮೀಹಿಗ್ಗೆ ದಾರಿಂ ಎಮಿಹಕ ಅದೇ ತೆರೆಗ ಅನುಬ್ಯಾವು ದಾರಿನ್ನ ಒಣ್ಣ ಗುಳುಂ ವೆಸಿ ಬಜೆ ಹೇ ವರ ಬೊಡ ರಂಗಳ ಕುರ ಹಿಂಗೆ
0: ದಿಯಾನತಿ ಬೊಡ ಬಿಗತ ಒಣ್ಣ ಮಿ ಐ ಬಡ ದೆ ಫಿರಿ ಮಿ ಹಿಂಗ ಮಣ ಜಾಗೆ ಕೊಲ್ಲಿ ಬದಲು ಕೊಲ್ಲಿ ವಿದಾಣ ಕೊ ಹೆ ಪುನಾ ಕಹಲ
1: ಎಹೆಂ ಹಮ ಎಮ್ಮೆ
2: ಸಮಾವೇಶ ಬ ಈಯೆ ವೆ
1: ಕುರ್ಕೊಂ ವಿದಾಳು
2: ಹಿಂಗೆ ದೇಹವಾರ ಅಳಕೊಂಡು ಅಳಕೊಂಡು ರೇನು ಹರಿ ವಿಸ್ತಸ ರಂಗಳ ನಿದಿ ವೆ ಸೋಲಣ್ಣ ಐ ಕಹಲ ಸಮಕ ಮಿ ಹಿಂಗೆ ಸಮಿಗೆ ಹವರು ದಿಬಿಗೆ ಈಗ ದೇಹಬಾರ ಲಿಬುಣಿ ದೇಹಬಾರ ಎತ್ತಿರಿಗ ಸಳುಗಂಡು ಅದೇ ಸಳುಗಂಡಿಗೆ ಹಿತ್ತಣ್ಣ ಸಲವಸ್ಕಂ ವೆರಿವೆ ಫಮಿ ಹುಣ್ಣನಿ ಎಹಮ್ಮಿ ಹಂಗೆ ಹಿತಾಮ ತವ್ಯಸಿ ಬಜೆ ಹೇ ವಿಷ್ಣ ಏಕಂಕ ಮಾರ ಎತ್ತಿರಿಗ ಪಿಯವಾಳು ಅಳಾದೆ ಮಸಕೆ ಕೊಡ್ನಿಗೆ ಮಜೆ ಫಿರಿಮಿ ಹಾದೆ ಮಕ್ಕಿ ವಿಸ್ ಬರಬ್ಬಡು ಹಿದ್ದತಿ ಕಮೆ ಏಕಂ ಎವ್ರೆ ವಿಸ್ ಬಡು ಹಿದ್ದತಿ ಕಮೆ ದಾರಿನ್ನು ಬ್ಯಾವ ಸ್ನಾಂಬಸಾನ್ ದಾರಿನ್ನು ಬ್ಯಾವ ಮಕ್ಕಿ ಸ್ನಾಂಬಸಾನ್ ದಾರಿನ್ ತಫಾತು ಕೊ ದಾರಿನ್ನು ಹಿಮ ಏ ಬಜೆ ಹೇ ಎಹಮ್ಮಿ ಹುಣ್ಣ ವಿಸ್ ಸಮಾಲು ಕಂದಿಗೆ ಈ ಹುರಿಹಾ ಕಮೆ ರಂಗಳು ಬಹಳ ಕಿರಂಗಳು ಕಂತಕ್ಕ ಬಜೆ ಸವಾಲು ಕಂದೆ ಕಮೆದ್ ದಿನ ವಾರ ಮಿ ಕಿಯಾ ಡಿಪ್ರೆಷನ್ ಕಿಯಾಗಿ ನಷ್ಟಾಣಿ ಬೈ ಕಿಯಾ ಗೊತ್ತ ವಿಸ್ನಾಗಿ ಉಳುಮಕಿ ವೆಸ್ ಚಿಕಮ ವೆಸ್ ಮೀಹ ಹುಷಿಗೆ ದಾ ಮಗು ಸಹಿವಾ ಕಮೆ ගාති මාගේ මේ හොම හංගොස් එක්ක මැසේජ් එක කරාම මංගොස් වර බාවර බයික් තේරියගෙන මෙන් ලව්වා හමිති වනි වකි මක්ස දෙක්ක එම මේ ඔන්න ගුලුන් තරංගල කරන් ගොම්මේ දුහක ජස මාසේක කර මේ තිවන්නේ ෆරාතුන් එහෙම මේක පසේ හෙකොල්ල දෙවෙන් නුනි මේ එහෙම මේක මේ වා දැක්ටි උඳ ගුලේ දුරු කර වෙන ගොත්තක කොම්මේ දුක ජස කරේ කොම ගමන්නා මහම මේහා වයිගෙන් දාන වරන් උපාවෙර මේහක දෙන් අරන හම පහක කොල්ලාණන් මේ අන්න එබැසිහෙ මේ එහෙම මීහුගේ දිරුල්ම අලානු කියා අම්ම දිරුල්ම කීවේ සම මේ කීකේ බුණානේ එහෙම මීහුන් දා මගකුන් දානෝ එහෙම මෙහෙක කුරාහම කොග්ගෙන් එනීහකන් එදි මේ උපාවරිකන් අමිල දිරුල්ම ගෙන්නමසක නුකන් අම්ම දිරුල්ම ගමි කුරවේ කන්ට තකෝ උපාවරිකන් හෝදා බය සම්මා හගීකතකොයි එම කොම්මේ දුවහකු එසබජේ වගුතු කොරේ හුස් කුරන් කොපාතෝ තිමන්නය උපාවරිකන් ගෙනවා කන්ට තකකි විස්නාලම් වෙස් අපදු වෙස් මේ කමගේ තරේක බිසි වෙමි උලෙවෙනි ඒ බිසි කමගේ තරේන් අසු හුස්මගුත සිකුන් දෙලි බිගෙන් කන්නේ නේ කර සංකම දෙ තරේක විස්නාලි වෙනි එස්තන් අල්හම්දුලිල්ලාහ හර්ම මෙවලනේ ඒක හර මාහවලෙග්ග බුදුරති වෙෂීගේ තරේ ගල්මන්න මෙවලනේ හැම ජාල්මන ඒ පුරුසත් තන් ඒ බලි බහම කොම්ම දෝකස් මිකාල වගුත කොලත ගල්මන හුස්කොල් ලෙවිජ කමුග වඤ්ඤාම අස්ල දිරුළු මුග හුරි උපාවෙරි කන්තත්ත කාදේ තරේක විස්නාලා හම ශුකුරේ වේලාන වගුත තකෙන් හැ හොදිත කමුග වඤ්ඤාම හම මේහා වෙගෙන් දාන වරන් උපාවෙරි මේහක නැව කුඩි කුඩි කාමියාබී තවසේ තජේ එහෙම උන්ගේ දිරුල් මාසලා නුකිය කමුක වඤ්ඤාම අමෙල දිරුල් මුගලි බ කුඩි කුඩි කාමියාබී තවසේ සම්පාහක කුරම් පසේ හැවගෙන නාන ඉතින් එහෙම මේක වරබඩු එච්චෙන් ලිබුණි නෝනි කාමියාබී ලිබිච්ච යාම තිමන්නේ දිරුල් මුගේ එවල් කම නැතිම අදයි තිමන්න උපාවන් දිහ සවබෙන් කං ගබෝදු නුකරවේ හාලත ගොමි තිබෙන එහෙම මහම අලා කියමුක බ වරබඩ හැම දූ කොල්ලංග බජ අලා කියම්වි අමෙල නසු ඊයක හොරි හාලත
0: වර මියදතු රංගල
2: කොර ඒ උරේ මියද හව රංගල කොරන් මසේ කොරව කොම්මෙ දෝහ කිවේ සව ආ පුරුසතේ ආ හිවර කායක මසේ කොරන් දිබෙ හම පුරුසතෙන් හෙම ඒකත මසේ කොරා කමුග වඤ්ඤාම වරන් උපාවෙර වෙගෙන් දාන කොම්මෙ මේ හකොයි
0: වරබඩ ශුක්‍රියා
3: වරබඩ ශුක්‍රියා සොෆත් අකේලන්ගෙත ආ para mohim waqt ke sofate samay dalo de algunos de conversar ka coding hama ale ale alwala un kan kama besitura tafsil kon hama balwala bef la ya hame algun men adef me te request la ve enge to message kore vibe from me harti bawani intizar ge hame den lahin nukurana request la ve ki kore dan

කොම්ම නප්සකීවෙස් මරුග රහ ලිබිගන්නානේ එච්චිකෙව්. අධිතිය බෑමීහුන් කුල අමල්තක තිය බෑමීහුන්න ෆුරිහම එජ්ජජා දෙව්වානකං කශවරී ගයාමැද්දුව හුන්නේ. ෆහෙ නරකයින් එක්කිබා කුරව්වා ස්වරුගය වෙද්දෙවි මීහා දන්නාශ. ෆහෙ එමීහකු නසීබ් ලිබිගෙන් ෆිකං කශවරෙ. කෙහිවෙරිකම්ගේ වගුතී උපලෙද්දේ එච්චෙක්කම්ගා මෙනුයි. දුනියේගේ දිරිවුලුන් නුවේ.

0: අහාශය බුණාන. මේ අවතාගේ ප්‍රෝග්‍රම්ගේ මෙහමානකි මෝල්ඩස් ට්‍රන්ස්පෝර්ටන් කොන්ටෙක්ටන් කොම්පිනීගේ මනේජෙන් ඩිරෙක්ට රිටයාට් අහමත් සෞදී.
1: MTCCගේ මැනේජින් ඩිරෙක්ටර් අසුවල් කොරපම් බේනුපුලවා බේපුලුම් PSM යාගේ ඩීආර් එපේජ සුවල් ෆොනුවා.
0: සුවල් ෆොනුවුම්ගේ ෆුරසත් බුරාස්පති දූගේ හවීරු හතර ජුමා හැමය.
2: අහාෂේ බුණානම්.

0: මේ අරගඩින් මෙන්දුරුකුරි එක අරගඩි පනරමිනට මේ දිවහි රාජ්‍යයකඩු.
1: විින්දු ජහාති කියා දෙන
2: කෙහිවරියා

විදාලෙන් වමි. අධිත්‍ය බෑ මීහුන්ගේ ලෝතකුන් නිකමෙතුකුන් හිතා මීහුන්නා මෙදු එවුරෙන්න එවවෙස් හෙවෙන් අවවාහු නුදෙව්වාන කමකක්වෙස් තිමං කලේගෙ පානු විදාලෙන් වමි. එවුරෙන්ගේ හිත්තවගාවා කන්ත එම්මෙ මොලත් දෙනවොඩිගෙන් වනී අවවාහෙ. එෆද එච්ච තිමං කලේගෙ පානු විදාලවි නම එහිදු තිමං කලේගෙ පානු වාහුෂී අනියාවෙරින්ගේ තෙරින්කං කශවරේ.

හරි කලුන් දෙන්නවී තිමං ෆෙනුන් රක්කාතෙරි කුරානේ ෆර්බදයක තිමං අරාෆා හුසීමේ එකලේග ෆානු විදාළුවී අල්ලාහුග අමරුෆුළුන් එබහි අල්ලාහුග අජාබුන් රක්කාතෙරි කුරානේ ෆරාතේ එකලාග රහමල්ලෙවි මීහකම්මෙන්වී මෙදකු නෙතෙ අදි එද බෆා කලුන්ගේ දෙමෙදුගා රාළු හොරසලියේ අදි ගරව් පුරෙවි මීහුන්ගේ තෙරෙන් එ දරි කලුන් වියේ.

ගඩින් හවිර් ෆහෙජෙහි මේ දිවේ රාජ්‍ය ගඩු දිවේ රාජ්‍ය ගඩුන් අලගුණ මෙ මිගඩීග මිගෙන ස්තනී ලිටල් ලයිට්ස් ප්‍රෝග්‍රෑම් මේ මිහෆ්තා ගලගුණ මෙ ෆෝනේ ප්‍රෝග්‍රෑම් ගෙ රිපීට්

0: කීරිත කොරුවානකී එම්මෙ මතිවිරිෆුයි.
1: එපතුගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබාලෙද්දී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්.
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරිනා හමය ගෙනස්ටනී
1: සබබුන් නොසූල්
0: ආදිත දොහුගෙ හිඳුණු දිහකට තිරිහුම්
1: රිපීට් හොම දොහුගෙරේ දිහකට තිරිහුම් අදී හොනිර දොහුගෙ මෙන්දුර එක ජායර
0: හම එකනි දිවේ රාජ්‍යය ගඩු
1: එංහා සතරස්තයක් සාලිස් නවෙක් කල හොටස් මඩියම් වේ අදී අඩ්ිහෙනුවම ගාටස් FM බෑඩ
0: ඉන්තිසාර් කොල්ලවා.

මෙහාරු ගඩින් රේගඩු හැක්ගඩි සාලිස් පස් මිනිට් මේ දිවහි රාජ්‍යය ගැඩු මිගඩියක මේ දන්නවාලනේ අමිල ෆරැත් හෝග දෙන්නෙමු අලුගන් මෙන්ගේ බප්ප අලිෆ් දාල් හඥාමීදූ හසාරුමාගේ හසන් අහමද වනී

0: කීරිත කොරුවානකි එම්ෙ මතිවිරිෆයි.
1: එපතු ගවා බයෙන් ආයත්තකා සූරැත්ත බාබාලෙද්වී තපාත් හාදිසාතකා සබප්තකා ගොඩගින්.
0: එ හාදිසාතකා සබප්ත එහුන් තෙරනා හමේ ගෙනස්ටනි
1: සබබුන් නොසූල්
0: ආදිත දොහ ගෙහිඳුණු දිහකට තිරිහුන්
1: රිපීට් හොම දොහගෙරේ දිහකට තිරිහුන් අදී හොනිර දොහගෙ මෙන්දර එක ජායර
0: හම එකනි දිවෙහි රාජ්‍යය ගඩු
1: එංහා සතරස්තියක් සාලිස් නවෙක් කල හොටස් මඩියම් වේ අදී අඩ්ිහෙනුවම ගාටස් FM බෑන්ඩ
0: ඉන්තිසාර් කොල්ලවා.

0: මේ දන්නාඩෙත්ත
1: අදි අගහෝරී නාමකායක TikTok challenge වෙස්
2: කොම්ම ආතිත දුවේ කරේ කරන එක අර්ජහර ස්ටුඩියෝයෙන් වගතු
1: ඉස්ක්‍රීන් එංහා 440 කිලෝ හර්ට්ස් මීඩියම් වේව් අදි 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ් ඉන්තිසාර කොල්ලබන්
3: ආශේ බුණානම් රයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසි ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
3: ආශේ බුණානම් සියාසි මෑදානුගා හර්කෑතරිවා ෆරෑත්තෝගේ සියාසි දතුරු ආශේ බුණානම්
2: උකුරුදු මෙන්දරපහ දෙජහර් රිපීට් හොමදුහගරේ නොඑජහර් අදි අංගාරදුහගරේ
1: ගඩින් එගර්ජෙහි මේ දිවෙහි රාජ්‍යය ගැඩු
2: මේද කියන මේද කියන මේද කියන

0: que estamos ahora, yo soy tan yo en el que no tuve que
1: ඒ අවස් කුරම් ෆැෂීම හලුයි කුරම් ෆැෂීම මි වාණේ කන්නේ ඉංගෙ ඉංගෙ
0: ආ සිතමර පොඩෝ ඉන්දු නංගන දුවේස් ඒ එකම වාහකේ ඉන්න ටයිම ගත්තා මේ පැටවානේ
1: එහෙන් එකන් තංග ඔන්නා නීවස් තිබුණි වෙස් සමරංගල වාහකේ
0: ඉන්දු නංගල එක සදිනවා
1: එහෙන් වීම ලව ජහා දේන කොඳ වෙච් ජහා දේන් වී
0: ලෝබිවාතිදිනීමේ
1: ඕකේ මස්සලේනේ ජහදේන මිදව ඉංගේ
0: ආ
1: වරබඩ ශුක්‍රියා වකි වෙලා නම් බාචුවේ රේකේ දෙංගේ

0: කොන්දුවකට හමදුවන්නනි.
1: ඒ නදි දුවස්කොලේ වාණි.
0: එහෙන් වී ආහාරින්ගේ චුට්ටි වෙස්. අදි දුවස්කොලේ වාණි.
1: දෙ නංගල පොනේ බල. කමකුවේ.
0: අස්ල චුට්ටිය නුදින් ආන්නක. චුට්ටිය නුස් නෙයි.
1: දින් දින් කිබේ උෆිහන්නු කස් තියුලනි.
0: මිෂ ටයිම් දෙකන්නු. ෆුරතම දෙදුව සලාම් බුනි. අනෙත් දෙදුව මෙන්දුරෙන් හයරු ගොස් ෆින්ග ජහාලින් දෙන් ඔෆිස් තෙරේ කුඩක හෙඹුරිලා ෆයි එකමක මාදමය බජේ දා හියෙන් නුවේ සදාමෙ වාන හැනෙන් හෙන් නුනි
1: තිහින් ඔලෙනි කොම ෆිහුන් කණ්ඩා ද ෆානේ
0: කණ්ඩාන් ලවර කුරාන දෙන් දිවාක උට්ටා ලෆ දේව කොෆී තට්ට ගෙනස් තේ කුඩක බොදු කරිස් සායබ
1: ආරමිස් වර කොෆී පොහි පෙ ෆමි හොරි අනනෙන්ගේ ගිරාගේ

0: මේ දන්නාඩෙත්ත.
1: අද අගෝරී නාමකායක TikTok challenge වෙස්.
2: කොම්ම ආතිත දෙහෙගරේගන එකාර ජහර ස්ටුඩියෝ එම් වගතු.
1: ස්ක්‍රීන්. එංහා 440 කිලෝ හර්ට්ස් මීඩියම් වේව්, අද 890 මෙගා හර්ට්ස් FM බෑන්ඩ්. ඉන්තිසාර කොල්ලබ.
3: මෙහරුකඩින් මෙන්දමු අලිවේ එකෙච් එහි මේ දිවෙහි රාජ්‍යයක අඩු
2: මේ අශාරහරම් මතයේ උමරු ෆ්‍රය හාස කොරෙෆවා ප්‍රෝග්‍රාමෙ මේ ප්‍රෝග්‍රාම්ග අශාරහරම් දශුගේ කුඩකු දෙන්නා නොගොලේ අඩා වාහකුරුම් එකශීගෙන් වේ. සීදා මගුම්

0: ඉතුරු එහිය.
1: රේඩියෝ මුදරිස් සානවී දිවිලි.
2: දෙදකි වාහකයා බේගතුන් හාලතුගේ.
3: වාහක ගහලත් මර කොඩ නොබෑ කො මාන කරවණිය. මාන කරවණිය වාහක එක්කො නොබෑ කොල්ලා.
0: රේඩියෝ මුදරිස් විහාරු YouTube channel උම් කොම්මේ වගතකුස් අඩෝ හාලෙවේනි. දිවිරාජ්‍ය ගඩුගේ YouTube channel අවහ subscribe කොලබා.

0: طرحة.
1: එංහා 741 kHz medium wave 890 megahertz fm band
2: දිවේ රාජ්‍යයේ අඩු
3: අය කොබ මිහාර් විෆාර් විෂම් ගේ කන්ත කිහයි සබකම් මෙදී
4: මිහාර් දෙන් හුරිහකම් මෙනි මොනි කොතල් කන්ත නෝනි එකම ආදානේ දරංගල දෙමාද නේංගෙ මෙවලෙ
3: කොංගම මෙ බේනුම් මනි
4: බේනුමනි හරින් දේ ඩිසයින කපි හරය නම ලෝගෝ නම්බර් ජහව කොතල් හදන්න
3: එහෙම ය දේවල කොතල් ෆැක්ටරිය
4: කොතල් ෆැක්ටරිය
3: ආ බේනුම් කුලේ කුම් බේනුම් ඩිසයින කන් එතන කොතල් හදා දෙනේ
4: සයිස්
3: බේනුම් සයිස් ස්මෝල් මීඩියම් ලාර්ජ් එක්සෙල් ඩබල් එක්සෙල් වෙස්
4: කොන්ත හත හුන්නනි
3: ಕೊತಲು ಹದ ಫ್ಯಾಕ್ಟ್ರಿ ಹುಣ್ಣನಿ ಕೇಲ ಫುಶಿಯಗ ಹೋಲ್ಸೇಲ್ ಕೊ ರೀಟೇಲ್ ಕೊ ಲಿಬೆ ಫಿಹಾರೆ ಹುರೆ ಉಳುಮಾದೇಗ
5: ಕೊತಳು ಫ್ಯಾಕ್ಟ್ರಿ ಹೊಟ್ಲೈನ್ ಹತೆ ಹತೆ ಹತೆ ಸುಮೆನ್ ಇಕೆ ಎಕೆ ತಿನೆ
6: ದಿವೆ ಬಹುಗೆ ಫೋನ್ ಆಯ್ಗದ್ಮ ಶೋಗರು ಅಫರಾತ್ತಕ ಖಾಸಕೊ ದಿವೆ ರಾಜಾ ಡುಂಗಿಡಿಸ್ತೆನಿ
7: ಬಸ್ವಾರ್

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවේ රාජ්‍යයේ අඩු
2: ඔබ මෙහිදී STMOLගේ
3: STMOLනේ ඔබ කොන්ටක්
4: නාමිකොට්ටෝ STMOLගේ
3: ඒ හලෝ
2: මෙහිදී STMOLග
3: හිනත වෙගෙන් මෙවුලනි
2: STMOLෙන් එංහා චුරිය ව්‍යාපාර කුරීම කාරෙන් හොදමුගේ ෆුර්සත් ලැබෙන
3: ඈ
5: අස්ත යති නසීබ් ලබ්බාලා STM වි ප්‍රොමෝෂන් නිමෙන්දෙක් ඉනගිනා ව්‍යාපාරිකෝ කාරෙන් හොදමුගේ ෆුර්සත් විහාර කුරියදා මි ප්‍රොමෝෂන් නිමෙවි 30 දෙසැම්බර් ගනියද
4: ඒක ඔබ කොන්ටක් තියෝලනේ
3: STMOLග
4: හිනත වෙගෙන් මෙවුලනේ
3: එහෙ නේංගේත
6: ಕುರಿಮತಿಮಗೆ ಫುರ್ಸತ್ ಇತರು ಕುರಾಕಮೆ ಮೇಗೆ ಎದುರು ಆ ಮಸೂಲಕ್ಕೂ ಹಿತ್ತುಗ ಬೈತ ಕುರಿಮತಿಮಗೆ ಫುರ್ಸತ್ ಎತ್ತ ಗುಣ ಇತರು ಕುರಾಕಮೆ ದುಂಫತ್ ಕೇಸ್ ಮಾಲ್ಕುರ್ಮಕ್ಕೆ